ඒලාටේමට සයික් සකුට් සයානෑට එලාපිවෙල්ලේ ලොරින්ම දෙකඟ කොමනිිට්වාමෙන් තම මර්ටින් කලක් සවීයා මෑත්තිකු